0: ආයුබෝවන් සුබ රාත්‍රියක්.
1: අදත් සුපුරුදු පරිදි අප ඔබ සමග ගුවනින් හමු වෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දෙරණ මාධ්‍ය ජාලය ආශ්‍රිතව ලංකා විෂන් මගින් ඉදිරිපත් කරන මෙම ගුවන්විදුලි වැඩසටහන ඔස්ට්‍රේලියාවේ විශාලතම බහුවර්ගික ගුවන්විදුලි නාලිකාවක් වන රේඩියෝ 2 AAA 98.5 තරංග මාලාව ඔස්සේ ඔබ වෙත එන බව ඔබ හොඳින් දන්නවා. පුරා වසර 25කට ආසන්න කාලයක් අකණ්ඩව පැවැත්වුණු මෙම ගුවන්විදුලි වැඩසටහන ඉරිදා දිනවලත් සවස 3ට ප්‍රචාර වෙන බව ඔබට දන්වන්නට කැමැතියි.

0: කැරකෙන ලෝකයේ දකුණු අන්තයෙන් ඔබ වෙත තිළිණ කෙරෙන මාර්ගගත සංදේශය සභාගාරය.
1: අයිබෝවන්, වෙනද වගේම සභාගාරය වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. එනම් පුරුදු සෙනෙහසින් සභාවෙන් අවසරයි. මම තිලක් ගමගේ.
2: මම දේවලෝචන රණසිංහ.
1: දේවා, ඉතින් සතියක් හමාරක් අපේ පොඩ්ඩක් ඉතින් කාර්ය බහුල වුණා සභාගාරය. අපි කියමු සභාගාරයේ ඉතින් වැඩ කටයුතු මේන්ටනන්ස් අඩ තිබුණා කියලා කියමු නේද?
2: පාට කරන්න, මකුණු දැල් කඩන්න, එතකොට තාමනවත් තිබ්බ බිම පොළොව අතු ගන්න
1: වගේ දේවල්
2: ගෘහ බන්ධක පොඩ පොලිස් කළා.
1: සභාගාරය ලස්සන තියෙන්න එපා. ඒ නිසා ඔව්, ඉතින් සතියක් හමාරක් ගියා වුණත් අපි වෙනස් වෙලා නැහැ. අපි ඔබ හමුවට එනවා. අද විශේෂ අමුත් එක්ක ඉන්නවා. අපිත් එක්ක වීඩියෝ මාධ්‍යෙන් පළවෙනි වතාවට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ.
2: මීට කලින් සභාගාරයට ගොඩ වැදුනා. මං හිතන්නේ සභාගාරයේ අසන්නන්ගෙන් විශේෂයෙන් හොඳම ප්‍රතිචාර තිබුණු
1: සම්පත්දායකෙක්
2: හැටියට අපිට ඔහු හඳුන්වන්න පුළුවන්.
1: ඔව්, ඉතින් රටේ රාළ කිව්වම හොඳින්ම ඔබ හඳුනනවා. අපි දන්නවා ඒ ප්‍රියංජිත් විතරන. ඉතින් ප්‍රියංජිත් විතරන අද අපිත් එක්ක ඉන්නවා සභාගාරයට එන්න බලාගෙන, සැදී පැහැදී බලාගෙන
2: ඉන්නවා.
1: එහා කෙළවර අපේ ආරාධනය ප්‍රියංජිත් විතරන්ට සභාගාරයට ගොඩවදින හැටියට. කිව්ව විදිහටම ඉතින් ඔන්න අපේ රටේ රාළ මහත්තය ප්‍රියංජිත් විතරන අපිත් එක්ක එකතු වෙනවා අද සභාගාරයට. ආයුබෝවන් ප්‍රියංජිත්.
3: ආයුබෝවන්.
1: ටිකක් කාලකට පස්සේ රටේ රාළ අපිත් එක්ක එකතු වෙන්නේ දේවා.
2: මං හිතන්නේ පොඩි විරාමයක් තිබ්බා. විශේෂයෙන්ම අපි ශ්‍රව්‍යදුෂ්ට මාධ්‍යයෙන් සභාගාරය පටන් ගත්තට පස්සේ ප්‍රියංජිත් විතරන රටේ රාළ මහත්තයා අපිත් එක්ක සභාගාරයට එකතු වෙන පළවෙනි අවස්ථාව. ඉතින් බොහොම උණුසුම්ව සභාගාරයට පිළිගන්නවා අපි.
1: ඉතින් ප්‍රියංජිත්, ගොඩක් දේවල් තියෙනවා කාලෙකින් හම් වෙන නිසා වත් එක සාකච්ඡා කරගන්න. විශේෂයෙන්ම ඉතින් අපේ දේශපාලන තත්ත්වේ වත් එක කතා කරන්නේ. දැන් මම මෙහෙම ආරම්භයක් ගන්න. දැන් අපේ කලින් වැඩසටහන් වලදී සහ ඔයාගේ ලිපිමාලාවලදී සහ ඔයාගේ අනෙකුත් විචාරවලදී දේශපාලනය සම්බන්ධයෙන් ඔබ බොහෝ දේ කිව්ව මේ අවුරුද්දේ මැද භාගය ගැන සහ
2: අප්‍රේල් මාසය ගැන
1: බොහෝ දේ සහ මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගත් එක්ක. ඔබ තමයි ලංකාවේ මේ වර්තමාන ආණ්ඩුවත් එක්ක මේ අර ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියන අර බලකණු වලට අමතරව පැලවත්ත කියන වචනයත් හඳුන්වලා දුන්නේ ඔබනේ. ඉතින් මේ බලත් අලුත් බලතුරණයකුත් ගෙනල්ලා බල කණුවකුත් ගෙනල්ලා ඒ අතරේ මේ තුලනේ කොහොමද වෙන්නේ කියලා විග්‍රහ කරමින් ඔබ විවිධ දේ පුරෝකථනය කරා. හැබැයි අර සමහර වෙලාවට මෙහෙම වෙනෝනේ මේ දවස්වල මේ අර ඕස්ට්‍රේලියාවයි බංග්ලාදේශයේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් යනවා. මේ තරගයේදී මේ බංග්ලාදේශයේ කවුරුවත් හිතන්නේ නැති විදිහට ඕස්ට්‍රේලියාව පළවෙනි ටෙස්ට් තරගයේදී ඉතා කියන්නේ බොහොම ලකුණු 190කට විතර වගේ ඕල් අවුට් කරනවා බංග්ලාදේශය මෙහෙ ඇවිල්ලා. ඉතින් සාමාන්‍යයෙන් හිතන්නේ නැති දෙයක්. ඉතින් එහෙම දෙයක් තමයි ලංකාවේ දේශපාලන පිටියේ වෙන්නේ. ඔබලා හිතන්නේ නැති විදිහට ආණ්ඩුව හොඳට බෝල් කරනවද, බැට් කරනවද, හොඳට සෙල්ලම් කරනවද, එහෙමද වෙන්නේ?
3: ආණ්ඩුව සම්බන්ධව තිලක් මම කරපු පුරෝකථනය මම කිසිසේත්ම වෙනස් කරගන්න සූදානම් නැහැ. මේ අවුරුද්ද දැන් අපි මාස 6කට වඩා කාලයක් ගත කරමු කියලා. මේ කාලය ඇතුළත ගත්තට පස්සේ මේ ආණ්ඩුව ක්‍රමානුකූලව අර අපි පුරෝකථනය කරන තැනට ළඟා වෙමින් තියෙනවා. උදාහරණයක් ගත්තොත් මම දිගටම කිව්වේ 2026 අවුරුද්ද කියලා කියන්නේ දැඩි අර්බුදකාරී වර්ෂය. ඒ වගේම 2027 අවුරුද්දේ මුල් කාර්තු කියන්නේ පෙරලිකාර කාර්තු. ඉතින් මට හිතෙන්නේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ආණ්ඩුව එතෙන්ට යමින් තියෙනවා. තියෙන ප්‍රශ්න වලට අමතරව තව තවත් ප්‍රශ්න මේක මත දාගනිමින් ආණ්ඩුව තමගේ මිනිවල දක්වා ගමන් කරමින් තියෙනවා කියන එක තමයි මගේ පැත්තෙන් තියෙන පුරෝකථනය. තවමත් ඒක ඒ විදිහටම තියෙනවා.
2: දැන් ප්‍රියංජි තෝක ඔහොම කිව්වට ඔන්න දැන් බලන්න අපිම කතා කරපු දේවල් ආර්ථිකය සම්බන්ධ. අපි හිතුවා විපක්ෂයේ ලොකු කෝරනාඩුවක් දැම්ම ඩොලර එක වැඩි වෙනවා. ඔන්න ඩොලර එක පාලනය.
1: ඔන්න වැටෙන්න මෙන්න
2: වැටෙන්න මෙන්න වැටෙන්න හෙට අරගලයක් එනවා. ඔහොම ඔන්න පන්දම් පාලිත් පත්තු කරගෙන විපක්ෂය දැඟලුවා. ඊට පස්සේ දැන් ගල් ලඟුරු වංචා ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව කිව්වා. ඊට පස්සේ දැන් ඔන්න එල්ලිලා ඉන්නවා මේ ව්‍යවස්ථා සංශෝධන. මේ විපක්ෂයත් තාම එකතු වෙන පාටකුත් නැහැ. ඉතින් ඔය පුරෝකතනේ වෙනස් කරේ නැහැ කියලා කිව්වට මේ ළඟදි කරපු සමීක්ෂණයකිනුත් අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයේ ජනතා විශ්වාසය වැඩි වෙලා තියෙනවා. ඇත්තටම ඔය කියන ප්‍රශ්නයක් රටේ තියෙනවද? ඒක මේ මූණපත බැලුවත් පේන්නේ. අපි නම් පිටරටනේ ඉන්නේ. මූණපත බැලුවත් ඔහොම ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා පේන්නේ නැහැ ප්‍රියංජිත්. ඔය කියන ප්‍රශ්න, ඔබ කියන ආර්ථික ගැටලු, ඔය කියන සමාජීය ගැටලු ආණ්ඩුවට විරුද්ධව කරන ලොකු ලොකු උද්ඝෝෂණ මේ මොකක්වත් පේන්නේ නැහැ.
3: මේක තියෙන ප්‍රධාන කාරණාව තමයි ඇත්තටම අපේ රටේ විපක්ෂයක් නැතිකම. මේ විපක්ෂයක් නැතිකම විසින් නිර්මාණය කළා කියනවා ආණ්ඩුවට වාසිදායක තත්ත්වය. ඇත්තටම රටේ තියෙන තත්ත්වය තමයි මිනිස්සුන්ට ආණ්ඩුව එපා. හැබැයි ඊට වැඩිය මිනිස්සුන්ට විපක්ෂය එපා. ඒක නිසා මේ සටන් සියල්ල ඒකාබද්ධ කරපු තැනක් මිනිස්සුන්ට නැහැ. තවමත් මේ මිනිස් කරන්නේ හුදකලා සටන්. වීගෝවියා හුදකලා සටනක ඉන්නවා. ඊට පස්සේ ගත්තොත් එම රාජ්‍ය සේවයක් හුදකලා සටනක ඉන්නවා. දැන් නීතිඥ හුදකලා සටනක ඉන්නවා. මේ සියල්ල එකතු කරගත්ත ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් විපක්ෂයක් විපක්ෂ නායකවරේ මේ රටට නැහැ. ඒක නිසා අපේ පුරෝකතනේ මාද්දක් නෙවෙයි වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ අවස්ථාව ගිලිහි යන්න තියෙන ඊට කඩක් තියෙනවා කියන එක මගේ පැත්තෙන් මම පිළිගන්නවා.
1: හොඳයි, අපි දැන් එකින් එක මේ මෑත කාලේ සිදුවීම් වලට යමුකෝ දේවා. මේක ටිකක් අපිට තව ටිකක් ප්‍රියංජිත් එක කතා කරලා මේක ලියා ගන්න. දැන් උදාහරණයක් විදියට ගත්තම දැන් සාමාන්‍යයෙන් ප්‍රියංජිත් අපි බලමුකෝ මේ අධිකරණය ආශ්‍රිතව තියෙන මේ රිමාන්ඩ් බන්ධනාගාරවල තත්ත්වය, නැත්නම් හිරගෙවල් වල කියමුකෝ අපි මේකේ තියෙන තත්ත්වය. දැන් සාමාන්‍ය වාමාංශික කතිකාවේ තියෙන දෙයක්නේ ප්‍රියංජිත් මේ, ඔබ වඩා මට වඩා හොඳින්ම දන්න දෙයක්. අපිටත් පොඩ්ඩක් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමකුත් එක්ක උත්තරේදි කියන්න. සාමාන්‍යයෙන් කියනෝනේ අර පික් පොකට් කාරයෙක් හම්බුනාම ධනවාදී ආර්ථිකයක් ඇතුලේ තියෙන ගෙනා කරන්නේ උට ගහලා දඬුවම් දෙන එක. නමුත් සාමාන්‍යයෙන් මම එයා එහෙම නැහනේ. මේකට ඇයි මෙයා මෙහෙම කරේ? මෙයාගේ
2: සමාජ අර්බුදේ මොකක්ද? සමාජ විද්‍යාව මොකක්ද?
1: එහෙම කියලා පොඩ්ඩක් අර්ථ ගන්නවල ඒක අර
2: මනුතාපයේ මූණ වරක්
1: තියෙනවා. අර මනුතාපයේ පොත්වල එහෙම තියෙන්නේ. අර ඒ වගේ වමේ පොත්වලව තියෙනනේ හරියට. එතකොට මේ වගේ දැන් ඒ වගේ හොඳ අධ්‍යයනයකින් ඒ ගැන කිසියම් විදිහක සානු සහකම්පනයකින් බලන තත්ත්වයක් ඇතුලේ ඇයි මේ වමේ ආණ්ඩුවට මේ හිලකාරය මේ ප්‍රශ්නයක් කළා තියෙන්නේ? ඒයි මේ හරි කුරිරු සැරකිල්ලක් ඒගොල්ලන්ට දක්වන්නේ? ඇයි හිරගෙවල් වලින් මේ ප්‍රශ්න එන්නේ? මේ වමේ අර්ථකථනය, මේ ඉගෙනගත්ත දේවල් බොරුද? මොකද්ද මේගොල්ලන්ට මේ වෙලා තියෙන්නේ?
3: හිරගෙවල් සම්බන්ධව සහ සමාජ අර්බුදය සම්බන්ධව වමේ තිබිච්ච විග්‍රහය මම සහ මේ රටේ බොහෝ දෙනා තවමත් පිළිගන්න. ඒ කියන්නේ සමාජ අර්බුදය විසින් තමයි මේ මිනිස්සු මේ විවිධ තැන්වලට පත් වෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ පළවෙනි පන්ති සාකච්ඡා පහ අස්සේ ධනේශ්වර ක්‍රමයේ අර්බුදය අස්සේ සූරගෙන කෑම සහ පීඩනය කියන එක අස්සේ මිනිස්සු විපතට පත් වෙලා විවිධ අරගල විවිධ කැලකිකෝලාරවලට පත් වෙනවා කියන විග්‍රහය දීපා. ඒක නිසා හිරේ ඉන්න මිනිහා, ඊට පස්සේ හොරකම් කරන මිනිහා, මෙයා දිහා බැලුවේ සමාජ විද්‍යාත්මක යථාර්ථයක් එක්ක. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි බලය ගත්තට පස්සේ මේකොල්ලෝ එකවරම වෙනස් වෙලා තියෙනවා. හිරේ ඉන්න මිනිස්සු කුඩුකාරයෝ, ගංජකාරයෝ, කුරු කසිප්පුකාරයෝ වෙලා මුන් මරන්න ඕනේ කියන දැනට මේ රජයේ මාපත් වෙලා තිබුණා. ඉතින් මේක බරපතල වැරැද්දක්. රජය මොන වැරැද්ද කළත් ඒගොල්ලන්ට දඬුවම් දෙන්න ඕනේ. ජනතාව නීත්‍යානුකූලව හිරේ ඉන්නවා නම් නීති හතරක් ඇතුළට දාලා රජයේ රඳවියෙක් විදියට ඉන්නවා නම් ඔහු ආරක්ෂා කරනවා කියන එක අනිවාර්යයෙන්ම රජයේ වගකීමක්. මොකද මේ ඉන්න සමහරක් අය කියන්නේ ඇත්තටම බරපතල සාක්ෂි. ඒ සාක්ෂි විනාශ කරන එකත් මේක ඇතුලේ තියෙනවද කියන බරපතල ප්‍රශ්නය මේක අස්සේ
2: තියෙනවා. ඔය සාක්ෂි විනාශ කරන තැනට ආවම තිලක් විශේෂයෙන් රටේ රාළගේ පැත්තේ ආව මේ ආණ්ඩුව තමන්ගේ තමයි එක්ක හිටපු අද උන්ට එරිහි වෙලා ඉන්න විරුද්ධවාදීන් දඩයම් කරනවා. උදාහරණයක් ඇරෙයිට නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝ. ඊට පස්සේ දිවිනසා ගැනීම කීපයක් සිද්ධ වෙනවා. තමන්ම තමන්ගේ බලන හරය කපාගෙන දිවිනසා ගැනීම කරගන්න.
1: වෙඩි තබා ගැනීම සිද්ධ
2: වෙනවා. වෙඩි තබා ගැනීම සිද්ධ වෙනවා. හිටපු පොලිස් ප්‍රතිවරයෙක්, හිටපු ශ්‍රී ලංකන් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා. මේ හැමදෙනාම දිවිනසාගෙන කියලා තමයි කියන්නේ. දැන් ඕක සම්බන්ධව ලොකු කතිකාවතක් තිබුණා ඔබලාටත් මරණ තර්ජන එල්ල වෙනවයි කියලා. දැන් මේ කතිකාව එක පාට යට ගිහිල්ලා. දැන් මේක බන්ධනාගාරවලට ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මොකද්ද ඒ සම්බන්ධයෙන් සිද්ධ වෙලා තියෙන්නේ? කියන්නේ දැන් ආණ්ඩුව තමන්ගේ සියලු මර්ධනකාරී කටයුතු නතර කරලා දැන් ව්‍යවස්ථා සංශෝධනයේ පස්සේ යනවාද, නැත්නම් වෙන මොකක් හරිද සිද්ධ වෙන්නේ? විපක්ෂය මොකෝ මේකද නිහඬ? විපක්ෂයට අමතක වෙලා තියෙන මොකද?
3: කත්තම ආණ්ඩුවේ මර්ධනකාරී වැඩපිළිවෙල ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒකේ ස්වභාවයන් වෙනස් වෙලා
2: තියෙනවා.
3: උදාහරණයක් විදිහට මේ ඝාතනය අපේක්ෂක කරන විදිහට ආරම්භ වෙන්නේ දයන් ප්‍රීසාත් ඝාතනය කිරීමත් එක්ක. ඒ දක්වා මේ දක්වා උත්ක්‍රම සියදීවන සාගෙනින් වෙඩි තබා ගැනීම, නහර කපාගෙන මියෑම වගේ සිද්ධීන් ගණනාවක්
2: තියෙනවා.
3: හැබැයි දැන් තියෙන දේ තමයි දැන් ආණ්ඩුව ක්‍රමානුකූලව හදනවා පොලිසිය සහ විශේෂම ගත්තොත් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඊළඟට මේ අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් මෙන්න මේ ආයතන පාවිච්චි කරගෙන මේ ජනතාව මත, එහෙමත් නැත්නම් තමන්ගේ විරුද්ධවාදීන් මත අනවශ්‍ය පීඩනයක් එල්ල කරමින් වින වකවානුභව අත්අඩංගුවට ගන්න කියමින් මේ මර්ධනය විමධ්‍යගත කරලා තියෙනවා. ඉතින් ඒකේ එක විදිහක් විදිහට තමයි මම දකින්නේ මේ බන්ධනාගාර අස්සේ සිද්ධ වුණු ඝාතන රැල්.
1: දැන් ඒ වගේම තමයි දැන් ඔය අපේ මේ කලින් ප්‍රශ්නෙටත් ආදාළයි අපේ පූජිත මහත්තයාගේ හිටපු ආරක්ෂක ලේකම්ගේ අධිකරණ තීන්දුව හරහා වෙච්ච සිරගත වීම. දැන් මෙතෙන්දී කාදිනල්තුමාගේ මැදිහත් වීම සහ සිරිල් ගාමිණී, ෆාද සිරිල් ගාමිණී. අපි දන්නවා ෆාද සිරිල් ගාමිණී මට මතකයි දේව ඉස්සර ලංකා පත්තරේ එහෙම මේ නිතරම එතුමා සම්බන්ධ එතුමා මේ ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දක්වමින් කිසියම් විදිහක ඒ ස්ටේට්මන්ට්ස් දෙනවා. ඒ පත්‍රයේ දිගට මේක දකින්න පුළුවන් දෙයක්. ඉතාලම පැහැදිලි එතුමා ෆාදර් සිරිල් ගාමිණී සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සම්බන්ධයක් තිබුණා
2: කියලා. සම්බන්ධයක් තිබුණේ.
1: එතකොට දැන් පසු මම දැක්ක පහුගිය දවසක මේ කාදිනල්තුමා කියලා තිබ්බා මේ මරණ දඬුවමට පිළිගන්න බෑ. මේ එයා කාදිනල්තුමාගෙන්මනේ මේ මහමුලකරු පිළිබඳ ප්‍රශ්නතාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් මේ සිද්ධිය ගත්තම දැන් දඬුවම් දුන්නම දඬුවම වැඩි කියනවා, මහමලකරුවොත් හොයනවා මේකට සාධාරණය වෙන්න ඕනේ කියනවා.
2: තව නඩු තීන්දු කීපයක් එන්න තියෙනවා නවුෆර් මයිල මවුල වීතුන්ට එරීව
1: සහ ඒකට සම්බන්ධ වෙච්ච ජනතා මේ මාලිමාවේ ජාතික ලයිස්තුවේ හිටපු කෙනාට මුකුත් වෙලා නැහැ කියලා කියනවා.
2: ඔහුගේ වත්කම් නිදහස් කරලා තියෙනවා, ඔහු නඩුවෙන් නිදහස් කරලා තියෙනවා.
1: ඔව්, ඉතින් මෙතන සිරිල් ගාමිණී, ෆාද සිරිල් ගාමිණී සම්බන්ධයෙන් උත් යම් යම් අපි දකිනවා අප සමාජ මාධ්‍යවල ඔහු හා සම්බන්ධ යම් යම් කතාවන්. මේ ඔක්කොම ගත්තම මේ දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් මොකද්ද අලුත්ම තත්ත්වය ඔබේ මතය?
3: මගේ මතය තමයි අපි විශේෂයෙන්ම ගත්තොත් එම කතෝලික සභාවට අපේ විශේෂ ගෞරවයක් තියෙනවා. ඉතිහාසයෙන් ගම්ම කතෝලික ප්‍රජාව කියලා කියන්නේ මේ රටේ මිනිස්සුත් එකට හිටපු ප්‍රජා. හැබැයි වර්තමානය වෙනකොට මම දකිනවා මේ කතෝලික සභාව ප්‍රධාන කණ්ඩායම් තුනකට බෙදිලා
2: ඉන්නවා.
3: එකක් තමයි සම්ප්‍රදායිකව ජේසුස් වහන්සේගේ යහපැවතුම් පිළිගන්න කණ්ඩායමක් ඉන්නවා මේ ගස්සේ. මම ඒගොල්ලන්ට තමයි අපේ කාදිනල් කිතුමා දාන්නේ මම ඒගොල්ලන්ට. ඊට අමතරව ඉන්නවා මේ රැඩිකල් කණ්ඩායම. මේ රැඩිකල් කණ්ඩායම තමයි බෙදුම්වාදයත් එක්ක ඉතාමත්ම සමීපව කටයුතු
2: කරන්නේ.
3: ඔවුන් තමයි මේ බෙදුම්වාදයේ මතය මේ මේ මේ කතෝලික සභාව ඇතුළට සහ මේ දෙමළ සමාජය ඇතුළට නව වටයකින් පොප්ප කරමින් ඊට පස්සේ මේක ඉන්නවා මධ්‍යමික ටික. මේ මධ්‍යමික කණ්ඩායම කරන වැඩේ තමයි බලවත් වෙන කණ්ඩායමට සේවය කරන. ඒ නිසා ඔබලා දකින්න ඇති මීට කලින් පාස්කු ප්‍රහාරයේ වුණ ගමන් අපේ කාදිනල්තුමා හිටපු තැන තමයි රටේ ජාතික ආරක්ෂාවට නායකයෙක් අවශ්‍යයි කියන තැන. එදා කතෝලික සභාව විශේෂයෙන්ම කාදිනල්තුමා හිටියේ ගෝඨාභය රාජපක්ෂ එක්ක. මතක ඇති කාටුන් නැන්ද කාදිනල් උන්වහන්සේගේ අරට සාටකේ දාලා කාටුන් නැ. හැබැයි මේ මේ මේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තමයි ඒකතු වීම සිද්ධ. හැබැයි මේක ක්‍රමානුකූලව ගිහිල්ලා මොවුන් දෙදෙනා අතර නිර්මාණය වෙන විරසකයක්. මේ විරසකයේ තීරණාත්මක තැන තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීගමුව කලපු ආශ්‍රිත ප්‍රදේශයේ යුඩීයකට පවරන්න ගැසට් එකක්. අන්නේ ගැසට් එකත් එක්ක තමයි අර පළදුවෙමින් තිබුණු ඒ දෙන්න අතර තිබිච්ච හොඳ හිත පළදුවෙමින් තිබිච්ච එකවරම ප්‍රශ්නයක් බවට පත් වෙලා ආදිනතුමා පරිසරය සම්බන්ධ ප්‍රශ්නයක් පාවිච්චි කරමින් එළියට බහින. අන්න ඒකෙන් පස්සේ තමයි ඔය මහ මොලකරු සලේ මෙන්න මේ වගේ කට්ටිය මේ වේදිකාව මතට එන්නේ. ඒක නිසා මේ යන්නේ අනිවාර්යයෙන්ම බෙදුම්වාදීන්ගේ සැලැස්මක්. ඒ බෙදුම්වාදීන්ගේ සැලැස්මේ ගොදුරක් බවට අපේ කාදිනතුමා පත් වෙලා තියෙනවා. මේකේ අර මම කියන රැඩිකල් කණ්ඩායම සහ විශේෂයෙන්ම මධ්‍යමිකයෙක් වෙච්ච සිරිල් ගාමිණී පියතුමා ඉතාමත්ම දැනුවත්ව තමයි මේ කටයුතු කරන්න කියන එක මගේ පැත්තෙන් තියෙන විශ්වාසය. ඒ වගේම තමයි මේ රටේ කියන ප්‍රශ්න ඒකොල්ලෝ පාවිච්චි කරගන්නවා මේ බෙදුම්වාදී උමනාව වෙන්නේ.
2: දැන් ඔය කතෝලික සභාව තුනකට බෙදිලයි කියලා කියනකොට මට තව බෙදිල්ලක් මතක් වෙනවා. අපේ ප්‍රියංජිත් රටේරාලම මීට කාලෙකට කලින් කිව්වා මේ පළවත්ත ඇතුළ ලොකු බෙදීමක් තියෙනවා කියලා. දැන් පළවත්ත බෙදීම තියෙනවායි කියලා අර එළු වගේ මොකද්ද වගේ කඩම් පහත් වෙනකන් පිටිපස්සෙන් ගියා වගේ විපක්ෂයේ කට්ටිය කිව්වා ලාල්කාන්ත අමාත්‍යවරයාට අමාත්‍යර කාදිල්වින් පක්ෂමාලයේ කම්තුමාර පහර දීලා වගේ ලොකු ෆැන්ටසි කතත් සමාජ මාධ්‍ය සංසරණය වෙන්න ගත්ත මේ පළවත්තේ අර්බුදයක් ගැන කියන්න. පළවත්තේ අර්බුදයට මොකද වෙලා තියෙන බලන්නකෝ. පක්ෂයක් හැටියට ඔන්න දැන් ව්‍යවස්ථා සංශෝධන කරන්න ගියත් වෙන වෙන වැඩසටහන් කරත් අපි දකින තරුණ වැඩසටහන් කරනවා තරුණයෝ වෙනුවෙන්. ඒ වගේම ආණ්ඩුවේ ඉදිරියේ ගමන් කරනකොටත් අර ටික ලිච්ඡවී ක්‍රමයේ වගේ බොහොම සමගියෙන් පළවත්ත බොහොම මේ ශක්තිමත් ඉදිරියට යනවා. මොකද්ද දැන් පළවත්තට වෙලා
3: තියෙන්නේ? මේ බෙදීම කියන එක ගත්තොත් එම මාලිමාවේ තමයි මේ අපි පළවත්ත දක්වා පටු කරගෙන තියෙන්නේ. එතන මාලිමාවේ බෙදීම කියන එක තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම සහ මාලිමාවේ කණ්ඩායම. එතන ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම ගත්තොත් එම ඒකේ බලකඳවුරු දෙකක් තියෙනවා. එකක් තියෙනවා, එකක් තමයි ටිල්වින් සිල්වා ප්‍රමුඛ බලකඳවුර. ඒක තමයි ශක්තිමත් සහ බහු. ඊළඟට ඉන්නවා අනුර කුමාර දිසානායකගේ කණ්ඩායම. ඒක සුමුත්තරය සහ ඉතින් ඔය අතරමැද කොයි පැත්තටවත් නැති ලාල්කාන්තල වගේ කණ්ඩායම්. ඊට පස්සේ මාලිමාව ගත්තොත් මාලිමාවේ හරිණි අමරසූරිය අගමැතිතුමිය ප්‍රමුඛ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම තමයි අනුර කුමාර දිසානායක මැතිතුමාගේ පක්ෂපාතී කණ්ඩායමක් ඉන්නවා. මෙහෙම තමයි මේ මාලිමාව කියන එක බෙදිලා තිබුණේ. හැබැයි පහුගිය කාලය ඇස්සේ අපි දකිනවා මේ කණ්ඩායම් තුනම යට කරගෙන අලුත් කණ්ඩායමක් මතුවේ. ඒ තමයි අනුර කුමාර දිසානායක මැතිතුමාගේ කණ්ඩායම. ඒකේ ඉන්නවා මාලිමාවේ කණ්ඩායම, ඒකේ ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම, ඒකේ ඉන්නවා අලුතෙන් ආපු ව්‍යාපාරිකයෝ කණ්ඩායම, ඒකේ ඉන්නවා බෝන්නගෙන් ආයතනයේ කණ්ඩායම, ඒ වගේම ඒකේ ඉන්නවා ඉන්දියානු, ඇමරිකානු සහ අනිත් විදේශ ආයතන සම්බන්ධ වෙලා ඉන්න, රාජ්‍යන් සම්බන්ධ වෙලා ඉන්න කණ්ඩායම. ඉතින් මෙන්න මේ වගේ කණ්ඩායම. ඒ වගේම මේ කැලණි විශ්වවිද්‍යාලයේ අනුර කුමාර දිසානායක මහත්තයත් එක්ක ඉන්න කැලණි බෙජාලලිගේ ඉන්නවා, තමුත් එකම වර්ග ස්වභාවිකක් ඉන්නවා. මෙන්න මේ කණ්ඩායම තමයි දැන් මේ ආණ්ඩුව පාලනය කරනවා කියන තැනට මත් වෙලා
2: තියෙන්නේ.
3: අනිත් කණ්ඩායම් යට.
2: ඒ කියන්නේ පල්ලිය තුනට කැඩිලා පළවත්ත හතරට කැඩිලා, ජවිපේ මාලිමාව හතරට කැඩිලා එහෙමද?
3: හතරට පහට කැඩිලා. හැබැයි මේක බලවත් කණ්ඩායම් බවට පත් වෙලා තියෙනවා. අනුර කුමාර දිසානායක මහත්තයාගේ කණ්ඩායම් මම උදාහරණයක් කියන්න. ඔයාලට මතක ඇති හර්ෂණ සූර්යප්පරුම් මැතිතුමා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙලා ගියා මේ මහා බණ්ඩාගාරයේ ලේකම්වරයා විදිහට.
1: ඔව්.
3: ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු සූට් මහගෙන හිටියා ජාතික ලයිස්තුවේ පාර්ලිමේන්තුවට යන්න. හැබැයි සිද්ධ වුණේ අනුර කුමාර සානායක මැතිතුමා කෙලින්ම මාලිමාවේ ලේකම්වරයාට නමක් යවුවා. අනුර කන්ුණාතිලක මැතිතුමාගේ නම යවලා වාමෝ පාර්ලිමේන්තුවට ගෙන්න ගත්තා. අද අනුර සානායක මැතිතුමාගේ කෝකටත් අයිනේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ ආපු අනුර කන්ුණාතිලක මැතිතුමා. ඉතින් ඒ වයිස්සරා ජනතා විමුක්ති පෙරමුණට කෑ ගහන්න පුළුවන් හැකියාවක් නැහැ. දැන් කොහොමද ජනතා විමුක්ති පෙරමුණට කෑ ගහන්න හැකියාවක් නැහැ? ඒක හේතුව තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ සහෝදරවරු ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරයට වග කියන්න ලෑස්ති නැහැ. ඒකට හේතුව තමයි ප්‍රශ්න කරනවා. ලාල්කාන්ත සහෝදරයා මීට මාස ගානකට උඩදී කිව්වා මට ගෙදරින් කියනවා ගෙදර ජීවත් වෙන්න විදිහක් නැහැ. ඔයත් රස්සාවක් හොයාගන්න. එහෙම කියන තැනට තමන්ගේ බිරිඳපත් වෙලා ඉන්නවා කිව්වා. ලාල්කාන්ත දැන් දෙවන්ත මාලිගාවක් හද. ඉතින් මේක ජවිපියස්සේ ප්‍රශ්න කෙරෙමු. එතකොට ඒගොල්ලෝ කියන මේ ජවිපී කාර්යොත් එක්කලා වැඩ කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ දැන් අර එළිය හම්බුච්ච කණ්ඩායම් එක වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ඒක නිසා ලාල්කාන්තට විතරක් නෙවෙයි. අනුර කුමාර දිසානායක මැතිතුමාට ජනතා විමුක්ති පෙරමුණ කියන එක යම් ප්‍රමාණයකට ඇලර්ජික් වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ උන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කරනවා කියලා. උන් හදන්නේ තමන්ගේ බලය ජනතා විමුක්ති පෙරමුණ මත ස්ථාපිත කරලා.
1: හොඳයි, දැන් එතකොට ඒ වගේම මේ අධිකරණය හා සම්බන්ධ වුණු මේ පහුගිය දවස්වල ඇතුළු
2: සංශෝධනය
1: ගැනත් අපි කතා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මෙයාලට පාර්ලිමේන්තුවේ
2: බහුතරය
1: නිසා විශාල බහුතරයක් අපි මොනව කතා කරත් ඉතින් අපිට කෙඳිරි ගන්න බෑ. ආණ්ඩුවට බහුතරය තියෙනවා නේ, ඒ අර්ථෙන් ගත්තා විශේෂ බහුතරයක් තියෙනවා. නමුත් වැඩේ තියෙන්නේ දැන් මෙයාල මේ අපි කිව්වනේ අර බලකණු හතරක් වෙලා තියෙනවා. එතෙන්දී අධිකරණයක් තියෙනවා. දැන් එතෙන්දී අධිකරණය සම්බන්ධයෙන් මෙයා ළඟ දැන් මේ සංශෝධනයක් තරහා විශේෂයෙන්ම සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට නැත්නම් අවිවස්ථාපිත මණ්ඩලවල සේවකයන්ට උන දේ තමයි බොහොම දැන් අඩු වයසකින් මං හිතන්නේ අවුරුදු 50 වගේ 60 කාලය වෙනකොට 55 60 වෙනකොට ඉතින් විශ්‍රාම යන ලෑස්ති වෙන්න ඕනේ. දැන් විශේෂ අවසරයක් තියෙනවා මේ මේ අධිකරණ විනිසුරු වරන්ට. විශේෂම ඔක ශ්‍රේෂ්ඨ අධිකරණයේදී මුලින්ම යෝජනා වුණේ මේ தত্ত্বය ඔබ ප්‍රවේශයෙන් මේකට උත්තර දෙන්නත් ඕනේ. මොකද ඔබ ලංකාවේ ඉන්න නිසා ඔබේ සීමාවන් ඇතුලේ මේ අපි කැමති නෑ රටේ අමාරුවේ වැටෙනවට. ඉතින් මේ தত্ত্বය මේ ආණ්ඩුව හැරෙන්නේ පොල්පලේ කන්නද?
3: ඔව්, පොල්පලේ අනිවාර්යයෙන්ම පොල්පලේ කන්න. හැබැයි පොල්පලේ විතරක් නෙමෙයි, පොල් වත්තටම වැඩේ දෙන්න තමයි මේ හදන්නේ. ඒ නිසා අපි දන්නවා අපේ රටේ රාජ්‍ය සේවය ගත්තොත් මීට කලින් තිබ්බේ අවුරුදු 55 විශ්‍රාමයන් දුන්නු. ඒක අවුරුදු 60 දක්වා දීර්ඝ කළා. සමහරක් තැන්වලදී විශේෂ කැබිනට් ඇප්‍රූව් එකක් සහිතව අමාත්‍යාංශ ලේකම්වරු වගේ අයගේ කාලය දීර්ඝ කළා. අපිත් පිළිගන්නවා අද ලෝකයේ ඇතුළේ මේ සෞඛ්‍ය පද්ධතිය දියුණු වීම විසින් මිනිසුන්ගේ ආයු කාලය වැඩි වෙලා තියෙනවා. ඒක නිසා අවුරුදු 60 විශ්‍රාම යන්න ඕනි අයට ඊට වඩා කාලයක් සේවය කරන්න පුළුවන් කියන එක අපි පිළිගන්නවා. අනිවාර්යයෙන් මේක ඇත්ත. හැබැයි එහෙම සංශෝධනයක් කරනවා නම් ඒක කරන්න ඕනි සමස්ත රාජ්‍ය සේවයම දැක්ක කරගෙන. ඒකට හොඳ කතිකාව ඒකට හොඳ විද්‍යාත්මක වැඩ පිළිවෙලක් තියෙනවා. හැබැයි ඒ කිසිම දෙයක් නැතුව තමයි ජනාධිපතිතුමා එකපාරට තමන්ගේ මේ රටට දුන්න පොරොන්දු පත්‍රයවත් නැති එකවරම යෝජනාවක් ගේන්නේ ශේෂාධිකරණයේ මිනිසුන්ගේ සහ අභ්‍යාචනාගාරයේ මිනිසුන්ගේ මේ මේ විශ්‍රාම වස්තු අවුරුදු දෙකකින් ඉහළ නංවත්
2: විශ්‍රාම කාලය
3: මේකට හැදෙන. ඔව් ඔව් මේකට නැගෙන සමාජ විරෝධයක් එක්ක තමයි මේක ඊට පස්සේ සියලු මිනිසුරුවන් බවට පත්
1: වෙන්නේ.
3: දැන් සියලු මිනිසුරුවන් බවට පත් වෙලා මේක දැන් ගැසට් කිරීම දක්වා ඇවිල්ලා
1: තියෙනවා. මට අමතක වුණා සඳහන් කරන්න ප්‍රියංජිත්, මහානායක හිමිවරුන්ගේ විරෝධය හමුවේ පවා මේක සිද්ධ වුණා. ඔව්, ඔබට අවස්ථාව.
3: ඔව්, සිද්ධ වුණා. එතකොට දැන් මේ සංශෝධනය සම්බන්ධව නීතිඥ සංගමයත් එක්ක ඊයේ ජනාධිපතිතුමා කරපු සාකච්ඡාවේදී ජනාධිපතිවා කළා තිබේ රටේ යහපත වෙනුවෙන් මේක කරනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි රටේ යහපත වෙනුවෙන් මේක කවුද ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ? විනිශ්චකාරවරු ඉල්ලුවද? විනිශ්චකාරවරු පොදුවේ විනිශ්චකාර සංගමයේ ඒකට විරුද්ධ. නීතිඥයෝ ඉල්ලුවද? නීතිඥයෝ පොදුවේ විරුද්ධ. මුළු විපක්ෂයම මේකට විරුද්ධ. මහා සංඝයා මහානායක හාමුදුරන් වහන්සේලා මේකට විරුද්ධ. අන්තර්ජාතික සංවිධාන, මානව හිමිකම් සංවිධාන, නීති සංවිධාන මේකට විරුද්ධ. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි රටේ ජනතාව නැත්නම් ඕ විද්වතුන් මේකට විරුද්ධත්වයේ ප්‍රකාශ කරන. මේකට කැමති ආණ්ඩුව විතරයි. ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ තමයි කවුද මේක ජනාධිපතිතුමාට කිව්වේ මේක කරන්න කියලා. ඉතින් ඒ ප්‍රශ්නේදී ඒ ප්‍රශ්නේදී අපිට දැනෙනවා මේ අර අපේ රට යුද්ධයෙන් යටත් කරලා වෙනම රාජ්‍ය හදන්න බැරි වෙච්චි ඒ බෙදුම් වාදයේ බලල්ලතක් තමයි මේ අධිකරණය තමන්ට අවශ්‍ය විදිහට හසුරවන්න පුළුවන් විදිහට විධායකයේ පත්තර ගත්තොත් අද වෙනකොට මේ විධායකය සරණ ගිහිල්ලා තියෙන්නේ බෙදුම් වාදේ. ඒක නිසා යම් තැනකදී නිශ්චිත තැනකදී මේ අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ පත්තර දිනාගත්තොත් අපි විශ්වාස කරනවා එහෙම යටත් වෙච්ච අධිකරණයක් තුලින් පුළුවන් වෙයි අභියාචනාධිකරණ නමයක් අපේ රටේ පිහිටවන්න පළාත් වලට අද. ඒ වගේම දැන් යෝජනාවක් තියෙන විශේෂ නීතිපති කාර්යයක් මේ අධිචෝදක කාර්යයක් පිහිටවීම සඳහා පළාත් ක්‍රමයේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මේකෙන් මේ ක්‍රමානුකූලව සිද්ධ වෙමින් තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ උඩින් තියෙයි. හැබැයි අපේ රටේ රාජ්‍ය බලයේ නීතිය කියන එක ක්‍රමානුකූලව දියාරු වෙමින් යනවා. ඒ තැනට තමයි මේ පත්වෙමින් ඉන්නේ. ඒක නිසා මේක බරපතල තත්ත්වයක්, රට බෙදීම දක්වා යන තත්ත්වයක්. ඒක නිසා අපිට මේක ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නේ මේ රටේ ජනතාව අනිවාර්යම මේක සම්බන්ධව දැනුවත් වෙන්න ඕනේ. දැනුවත් වෙලා මේ 22 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයේ පළවලා තිබ්බත් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුල් කරන එක නතර කර ගැනීම සඳහා පාරට බැහැලා අරගල කරන්න ඕනේ කියන තැනක තමයි අපි ඉන්නේ. එතෙන්ට ජනතාව එන්න ඕනේ කියන තැනක තමයි ඉන්නේ. ඒ තරම් මේ ප්‍රශ්නය බලපතලයි.
2: දැන් අපි ජනතාවට කියනවා පාරට බහින්න කියලා. ආණ්ඩුව බෙදීම් තියෙනවා, පැලවත්ත ආණ්ඩුව අතරත් ප්‍රශ්න තියෙනවා. දැන් රටත් ඔබ කියන විදියට ඒකාධිපතිත්වයක් කරා තල්ලු වෙනවා සහ බෙදුම් වාදය කරා තල්ලු වෙනවා. මේකට තියෙන එකම විකල්පය තමයි විපක්ෂයේ එකතු වීම. අපි දැක්කා ඒකාබද්ධ විපක්ෂය කියලා ඉන්නවා, සමගි ජන බලවේගය කියනවා, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා තියෙනවා කියන ඔන්න සජිතුයි රනිලුයි හම්බ වෙලා අතර අත දෙනවා. දැන් මේ මොකක් වුණත් බාර මුලින් කිව්වා වගේම විපක්ෂය දුර්වලයිනි. විපක්ෂය තමයි මේ වෙලාවේ මෙහෙම ප්‍රශ්නෙත් තියෙනවා. රටේ ජනතාවත් බේරගන්න ඕනේ බලවේගය. විපක්ෂය එකතු වෙන්නේ කවද්ද? විපක්ෂය එකතු වෙයිද? මොකද්ද ඔබේ මතය ඒ සම්බන්ධ?
3: අනිවාර්යම රටක විපක්ෂයක් කියලා කියන්නේ තිලා රටේ විකල්ප ආන්න. විපක්ෂ නායකය කියලා කියන්නේ රටේ විකල්ප නායක. එතකොට අපේ රටේ විපක්ෂ සංගීතය ගත්තොත් එම ප්‍රබලම කණ්ඩායම තමයි සමගි ජන බලවේගය. සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකත්වයේ දරන සමගි ජන බලවේගය. අනික් කණ්ඩායම ගත්තොත් එම මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු අස්සේ ලොකු බලයක් නියෝජනය කරන්නේ නැහැ. ඒක නිසා මේ ඊට අමතරව පාර්ලිමේන්තුවෙන් ගෙවියේ විරෝධයක් නියෝජනය කරන සැලකිය යුතු කණ්ඩායමක්
2: ඉන්නේ.
3: මෙන්න මේ වෙලා වගේ වෙලාවක මේ සටනට නායකත්වය දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම විපක්ෂ නායකවරයා. ඒක අනිවාර්ය දෙයක්. එතකොට විපක්ෂ නායකවරයාගේ පැත්තෙන් කරන්න ඕනේ මේ සියලු බලවේග එකට එකතු කරගෙන මේ ආණ්ඩුවේ මේ මර්ධනකාරී දූෂණ ඒ වගේම ඒකාධිපති ක්‍රියාමාර්ගයට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යන්න. හැබැයි විපක්ෂ නායකතුමා වටමේස සාකච්ඡාවක් තිබ්බා. වටමේස සාකච්ඡාවක් කියලා විපක්ෂයේ අය නැත්නම් සමන් ජන බලවේග අය හත්ත පිටිසර හත්ත වන්නේ කියලා අස්සම් කරනවා. මේ මේ මේ අපේ විනිසුරුවන්ගේ කාලයේ දික්කන වගේන පෙස්ස. හැබැයි මේවා මේ ආණ්ඩුවට දැනෙන්නේ නැහැ.
2: සභාගාරයේ මෙම වැඩසටහන සම්පූර්ණ ශ්‍රවණය කිරීම සඳහා සභාගාරයේ YouTube නාලිකාවට පිවිසෙන මෙන් අප ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම සභාගාරයේ YouTube නාලිකාව subscribe කිරීමෙන්, like කිරීමෙන් සහ සභාගාරයේ වෙනුවෙන් නිමවී ඇති Facebook පිටුවට පිවිස පිටුව like කිරීමෙන් අපට සහයෝගය දක්වන මෙන් අප ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේනම් ලබන සතියේ සභාගාරයේ වැඩසටහනකින් හමුවන බලාපොරොත්තුවෙන් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
0: FM 98.5 www.radio2000.com.au

0: kärkenä lonkii, nakunu anteen. Opavete tilille kirinä, markkakata sandiisheja. Sabagaareja.
1: Aivan, meidän tämä kiva sabahagari vaan katiutu aamukaran näisuudan ammenne, enam purdusen hiasin sabahin ausarai mama tilak kamagi.
2: Mama, devalojan rana sing.
1: Deva, itinga satya kamara apel purdah kiten kari bahuluna sabahagari. Apa kiamu sabahagari iting benda katiutu maintenance ada tiupun aja lagi kiamu.
2: Ada pada keran, makulu dal keran. Itu kota tamu nanti, bimbo polo atu keran.
1: Bagi deva.
2: Guru bandar kita pernah polis kelihatan.
1: Sabahagai lastan itu ni pun. Eni sa, oh, itu yang setiap kamera giat, nat, api benar selan. Api oba hamu deh, napa? Ada, khususnya mutte kini, api tek video mading, palemini batawa api tek samband deh.
2: Mita kaling sabahagai itu gudewe tu na, anggita ni sabahagai asan nanging khususnya, honda mem pertijar ti bunu.
1: Sampadaya ke
2: ketika tapi tuh orang tuh nuan dapat luah.
1: Jauh, ising rateral, hiwa mahfudin ma obang tuh, nama tidak nama, Priyanjit bicara na, ising Priyanjit bicara na, ada api tekkai nama, sabahgar itu, inna balagin na, sedih pedih balagin inno,
2: ya keluar,
1: apa arah dene Priyanjit bicara na, sabahgar itu, guna badin headiat. Kita video itu mana? Tinggal mana? Apa yang rata rata mahatnya? Priyanjit Vitar, na? Apa itu kekutuwe nama? Ada sebuah gara itu. Aibuan Priyanjit?
3: Aibuan?
1: Tika kalau kita pasti rata rata apa itu kekutuwe nih Dewa?
2: Oh, mangkita nih. Pada viram yang tiba, khususnya mapi. Swadusha madin sebuah gara petangga tetap pasti Priyanjit Vitar na rata rata mahatnya. Apa itu kekutuwe sebuah gara itu kekutuwe na palevenya wastaw? Itin bahu monusumba sabagara itu pilih kan nama api.
3: Bosudih.
1: Itin Priyanjit, gudak dewal tienno kalking hamil ni sa watte kasakat cakar gan nih, bisesh meeting api. Desa palan sa teri watte katakaran nih. Then, mam mehma aram biak gan nih. Then, api kalking ada satahan wal di sahau ya agi lipi malah waladi, sahau ya agi ane kut bicara waladi, desa palan ni sambanding. ඔබ බොහෝ දේ කිව්ව මේ අවුරුද්දේ මැද භාගය ගැන සහ
2: අප්‍රේල් මාසය ගැන
1: බොහෝ දේ සහ මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගත් එක්ක ඔබ තමයි ලංකාවේ මේ වර්තමාන ආණ්ඩුවත් එක්ක මේ අර ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය කියන අර බලකණු වලට අමතරව පැලවත්ත කියන වචනයත් හඳුන්වලා දුන්නේ ඔබනේ.
2: ඔව්.
1: ඉතින් මේ බලත් අලුත් බලතුලනයකුත් ගෙනල්ලා බලතුල බල කණුවකුත් ගෙනල්ලා ඒ අතරේ මේ තුලනේ කොහොමද වෙන්නේ කියලා විග්‍රහ කරමින් ඔබ විවිධ දේ පුරෝකථනය කරා. හැබැයි අර සමහර වෙලාවට මෙහෙම වෙනෝනේ මේ දවස්වල මේ අර ඕස්ට්‍රේලියාවයි බංග්ලාදේශයේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් යනවා මේ තරගයේදී මේ බංග්ලාදේශේ කවුරුවත් හිතන්නේ නැති විදිහට ඕස්ට්‍රේලියාව පළවෙනි ටෙස්ට් තරගයේදී ඉතා කියන්නේ බොහොම ලකුණු 190කට විතර වගේ ඕල් අවුට් කරනවා බංග්ලාදේශය මෙහෙ ඇවිල්ලා. ඉතින් සාමාන්‍යයෙන් හිතන්නේ නැති දෙයක්. ඉතින් එහෙම දෙයක් තමයි ලංකාවේ දේශපාලන පිටියේ වෙන්නේ. ඔබලා හිතන්නේ නැති විදිහට ආණ්ඩුව හොඳට බෝල් කරනවද බැට් කරනවද හොඳට සෙල්ලම් කරනවද එහෙමද වෙන්නේ?
3: ආණ්ඩුව සම්බන්ධව තිලක් මම කරපු පුරෝකථනය මම කිසිසේත්ම වෙනස් කරගන්න සූදානම් නැහැ. මේ අවුරුද්ද දැන් අපි මාස 6කට වඩා කාලයක් ගත කරලා තියෙනවා. මේ කාලය ඇතුළත ගතට පස්සේ මේ ආණ්ඩුව ක්‍රමානුකූලව අර අපි පුරෝකථනය කරන තැනට ළඟා වෙමින් තියෙනවා. උදාහරණයක් ගත්තොත් මම දිගටම කිව්වේ 2026 අවුරුද්ද කියලා කියන්නේ දැඩි අර්බුදකාරී වර්ෂය. ඒ වගේම 2027 අවුරුද්දේ මුල් කාර්තු කියන්නේ පෙරලිකාර කාර්තු. ඉතින් මට හිතෙන්නේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ආණ්ඩුවේ තෙන්ට යමින් තියනවා. තියෙන ප්‍රශ්නවලට අමතරව තව තවත් ප්‍රශ්න මේක මත දාගනිමින් ආණ්ඩුව තමගේ මිනිවල දක්වා ගමන් කරමින් තියෙනවා කියන එක තමයි මගේ පැත්තෙන් තියෙන පුරෝකථනය. තවමත් ඒක ඒ විදිහටම තියෙනවා.
2: දැන් ප්‍රියංජි තෝක ඔහොම කිව්වට ඔන්න දැන් බලන්න අපිම කතා කරපු දේවල් ආර්ථිකය සම්බන්ධය. අපි හිතුවා විපක්ෂයේ ලොකු කෝරනාඩුවක් දැම්ම ඩොලර් එක වැඩි වෙනවා. ඔන්න ඩොලර් එක පාලනය.
1: ඔන්න වැටෙන්න මෙන්න
2: වැටෙන්න මෙන්න වැටෙන්න හෙට අරගලයක් එනවා. ඔහොම ඔන්න පන්දම් පාලිත් පත්තු කරගෙන විපක්ෂය දැඟලුවා. ඊට පස්සේ දැන් ගල් ලඟුරු වංචා පන්දම් පාලිත් පත්තු කරගෙන විපක්ෂය දැඟලුවා. ඊට පස්සේ දැන් ගල් ලඟුරු වංචා ලංකා ඉතිහාසයේ

0: කියන ආර්ථික ගැටලු කියන සාමාජීය ගැටලු ආණ්ඩුවට විරුද්ධව කරන ලොකු ලොකු උද්ඝෝෂණ නෑ මොකක්වත් පේන්නේ නෑ.
1: මේක තියෙන ප්‍රධාන කාරණාව තමයි ඇත්තටම අපේ රටේ විපක්ෂයක් නැතිකම. මේ විපක්ෂයක් නැතිකම විසින් නිර්මාණය කළා කියනවා ආණ්ඩුවට වාසිදායක තත්ත්වය. ඇත්තටම රටේ තියෙන තත්ත්වය තමයි මිනිස්සුන්ට ආණ්ඩුව එපා. හැබැයි ඊට වැඩිය මිනිස්සුන්ට විපක්ෂය එපා. ඒක නිසා මේ සටන් සියල්ල ඒකාබද්ධ කරපු තැනක් මිනිස්සුන්ට නැහැ. තවමත් මේ මිනිස් කරන්නේ හුදකලා සටන්. වීගෝවියා හුදකලා සටනක ඉන්නවා. ඊට පස්සේ ගත්තොත් එම රාජ්‍ය සේවයක් හුදකලා සටනක ඉන්නවා. දැන් නීතිඥ හුදකලා සටනක ඉන්නවා. මේ සියල්ල එකතු කරගත්ත ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් විපක්ෂය විපක්ෂ නායකවරේ මේ රටද නැහැ. ඒක නිසා අපේ පුරෝගතනේ මහත්තයෙක් නෙවෙයි වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ අවස්ථාව ගිලිහියන්න තියෙන ඊට කඩක් තියෙනවා කියන එක මගේ පැත්තෙන් මම පිළිගන්නවා.
0: හොඳයි, අපි දැන් එකින් එක මේ මේ මෑත කාලේ සිදුවීම් වලට යමුකෝ දේවා. මේක ටිකක් අපිට තව ටිකක් ප්‍රියංජිත් එක්ක කතා කරලා මේක ලියා ගන්න. දැන් උදාහරණයක් විදියට ගත්තම දැන් සාමාන්‍යයෙන් ප්‍රියංජිත් අපි බලමුකෝ මේ අධිකරණය ආශ්‍රිතව තියෙන මේ රිමාන්ඩ් බන්ධනාගාරවල තත්ත්වය, නැත්නම් හිරගෙවල් වල කියමුකෝ අපි මේකේ තියෙන තත්ත්වය. දැන් සාමාන්‍ය වාමාංශික කතිකාවේ තියෙන දෙයක්නේ ප්‍රියංජිත් මේ ඔබ වඩා මට වඩා හොඳින්ම දන්න දෙයක්. අපිටත් පොඩ්ඩක් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමකුත් එක්ක උත්තරේදී කියන්න. සාමාන්‍යයෙන් කියනෝනේ අර පික් පොකට් කාරයෙක් හම්බුනාම ධනවාදී ආර්ථිකයක් ඇතුලේ තියෙන කෙනා කරන්නේ උට ගහලා දඬුවම් දෙන එක. නමුත් සාමාන්‍ය මම එහෙම නැහනේ. මේකට ඇයි මෙයා මෙහෙම කරේ? මෙයාගේ
2: සමාජ සාධාරණුදේ මොකක්ද? සමාජ විද්‍යාව මොකක්ද?
0: එහෙම කියලා පොඩ්ඩක් අර්ථ ගන්නල ඒක අර
2: මනුතාපයේ මූණු වරක් තියෙනවා.
0: අර මනුතාපයේ පොත්වල එහෙම තියෙන්නේ. අර ඒ වගේ වමේ පොත්වලව තියෙනනේ හරියට. එතකොට මේ වගේ නැත්ද ඒ වගේ හොඳ අධ්‍යයනයකින් ඒ ගැන කිසියම් විදිහක සානු සහකම්පනයකින් බලන තත්ත්වයක් ඇතුලේ ඇයි මේ වමේ ආණ්ඩුවට මේ හිරකාරය මේ මේ ප්‍රශ්නයක් කියලා තියෙන්නේ? ඇයි මේ හරි කුරිරු සැරකිල්ලක් ඒගොල්ලන්ට දක්වන්නේ? ඇයි හිරගෙවල් වලින් මේ ප්‍රශ්න එන්නේ? මේ මේ මේ වමේ අර්ථකථනය මේ ඉගෙනගත්ත දේවල් බොරුද? මොකද්ද මේගොල්ලන්ට මේ වෙලා තියෙන්නේ?
1: හිරගෙවල් සම්බන්ධව සහ සමාජ අර්බුදය සම්බන්ධව වමේ තිබිච්ච විග්‍රහය මම සහ මේ රටේ බොහෝ දෙනා තවමත් පිළිගන්න. ඒ කියන්නේ සමාජ අර්බුදය විසින් තමයි මේ මිනිස්සු මේ විවිධ තැන්වලට පත් වෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ පළවෙනි පන්ති සාකච්ඡා පහ අස්සේ ධනේශ්වර ක්‍රමයේ අර්බුදය අස්සේ සූරගෙන කෑම සහ පීඩනය කියන එක අස්සේ මිනිස්සු විපතට පත් වෙලා විවිධ අරගල විවිධ කැරකි කෝලාරවලට පත් වෙනවා කියන විග්‍රහය දීපා. ඒක නිසා හිරේ ඉන්න මිනිහා ඊට පස්සේ හොරකම් කරන මිනිහා මෙයා දිහා බැලුවේ සමාජ විද්‍යාත්මක යථාර්ථයක් එක්ක. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි බලය ගත්තට පස්සේ මේකොල්ලෝ එකවරම වෙනස් වෙලා තියෙනවා. හිරේ ඉන්න මිනිස්සු කුඩුකාරයෝ, ගංජකාරයෝ, කුඩු කසිප්පුකාරයෝ වෙලා මුන් මරන්න ඕනි කියන දැනට මේ රජයේ මාපත් වෙලා තිබුණා. ඉතින් මේක බරපතල වැරැද්දක්. රජය මොන වැරැද්ද කළත් ඒගොල්ලන්ට දඬුවම් දෙන්න ඕනේ ජනතාව නීත්‍යානුකූලව. හිරේ ඉන්නවා නම් නීති හතරක් ඇතුළට දාලා රජයේ රඳවියෙක් විදියට ඉන්නවා නම් ආරක්ෂා කරනවා කියන එක අනිවාර්යයෙන්ම රජයේ වගකීමක්. මොකද මේ ඉන්න සමහරක් අය කියන්නේ ඇත්තටම බරපතල සාක්ෂි. ඒ සාක්ෂි විනාශ කරන එකත් මේක ඇතුලේ තියෙනවද කියන බරපතල ප්‍රශ්නය මේක අස්සේ
0: තියෙනවා. ඔය සාක්ෂි විනාශ කරන තැනට ආවම තිලක් විශේෂයෙන් රටේ රාළගේ පැත්තේ ආව මේ ආණ්ඩුව තමන්ගේ තමයි එක්ක හිටපු අද උන්ට එරෙහි වෙලා ඉන්න විරුද්ධවාදීන් දඩයම් කරනවා කිය. උදාහරණයක් ඇරෙයිට නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව. ඊට පස්සේ දිවිනසා ගැනීම් කීපයක් සිද්ධ වෙනවා. තමන්ම තමන්ගේ බලන හරි කපාගෙන දිවිනසා ගැනීම් කරගන්න.
3: වෙඩි තබා ගැනීම් සිද්ධ
0: වෙනවා. හිටපු පොලිස් ප්‍රතිවරයෙක්, හිටපු ශ්‍රී ලංකන් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා මේ හැමදෙනාම දිවිනසාගෙන කියලා තමයි කියන්නේ. දැන් ඕක සම්බන්ධව ලොකු කතිකාවතක් තිබුණා ඔබලාටත් මරණ තර්ජන එල්ල වෙනවයි කියලා. දැන් මේ කතිකාව එක පාට යට ගිහිල්ලා දැන් මේක බන්ධනාගාරවලට ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මොකද්ද ඒ සම්බන්ධයෙන් සිද්ධ වෙලා තියෙන? කියන්නේ දැන් ආණ්ඩුව තමන්ගේ සියලු මර්ධන

0: කාරී කටයුතු නතර කරලා තැන් මේ වස්ථා සංශෝධනය පස්සේ යනවද නැත්තං වෙන මොකක් හරිද සිද්ධ වෙන්නේ විපක්ෂය මොකෝද කියද නිහඬ විපක්ෂය අමතක කරලා තියෙන මොකද
1: කත්තම ආණ්ඩුවේ මර්ධනකාරී වැඩපිළිවෙල ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා හැබැයි ඒකේ ස්වභාවයන් වෙනස් වෙලා තියෙනවා උදාහරණයක් විදිහට මේ ඝාතනය අපික්ෂේප කරන විදිහට ආරම්භ වෙන්නේ දයන් ප්‍රීසාත් ඝාතනය කිරීමත් එක්ක ඒ දක්වා මේ දක්වා උත්කම සියදියන සා ගැනීම වෙඩි තබා ගැනීම නහර තපාගෙන මියෑම වගේ සිද්ධීන් ගණනාවක් තියෙනවා හැබැයි දැන් තියෙන දේ තමයි දැන් ආණ්ඩුව ක්‍රමානුකූලව හදනවා පොලිසිය සහ විශේෂම ගත්තොත් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊළඟට මේ අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් මෙන්න මේ ආයතන පාවිච්චි කරගෙන මේ ජනතාව මත එහෙම නැත්නම් තමන්ගේ විරුද්ධවාදීන් මත අනවශ්‍ය පීඩනයක් එල්ල කරමින් දින වකවානු බව අත්අඩංගුවට ගන්න කියමින් මේ මර්ධනය විමධ්‍යගත කරලා තියෙනවා ඉතින් ඒකේ එක එක විදිහක් විදිහට තමයි මම දකින්නේ මේ බන්ධනාගාර අස්සේ සිද්ධ වුණු ඝාතන රැල්.
0: දැන් ඒ වගේම තමයි දැන් ඔය අපේ මේ කලින් ප්‍රශ්නෙටත් දාදාලායි අපේ පූජිත මහත්තයාගේ හිටපු ආරක්ෂක ලේකම්ගේ අධිකරණ තීන්දුව හරහා වෙච්ච සිරගත වීම. දැන් මෙතෙන්දී කාඩිනල් තුමාගේ මැදිහත් වීම සහ සිරිල් ගාමිණී ෆාදර් සිරිල් ගාමිණී අපි දන්නවා ෆාදර් සිරිල් ගාමිණී මට මතකයි දේව ඉස්සර ලංකා පත්තරේ එහෙම මේ නිතරම එතුමා සම්බන්ධ එතුමා මේ ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දක්වමින් කිසියම් විදිහක ඒ ස්ටේට්මන්ට්ස් දෙනවා ඒ පත්තරේ දිගට මේක දකින්න පුළුවන් දෙයක්. ඊටාම පැහැදිලි එතුමා ෆාදර් සිරිල් ගාමිණී සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සම්බන්ධයක් තිබුණා
2: කියලා. සම්බන්ධයක් තිබුණේ.
0: එතකොට දැන් පසු මම දැක්ක පහුගිය දවසක මේ කාඩිනල්තුමා කියලා තිබ්බා මේ මරණ දඬුවමට පිළිගන්න බෑ මේ එයා ඒ කාඩිනල්තුමාගෙන්මනේ මේ මහමුලකරු පිළිබඳ ප්‍රශ්නතාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් මේ සිද්ධිය ගත්තම දැන් දඬුවම් දුන්නම දඬුවම වැඩි කියනවා මහමුලකරුවොත් හොයනවා මේකට සාධාරණේ වෙන්න ඕනේ කියනවා
2: තව නඩු තීන්දුව කීපයක් එන්න තියෙනවා නෞෆර් මයිල මවුල වීතුම් එරීව
0: සහ ඒකට සම්බන්ධ වෙච්ච ජනතා මේ මාලිමාවේ ජාතික ලයිස්තුවේ හිටපු කෙනාට මුකුත් වෙලා නැහැ කියලා කියනවා
2: ඔහුගේ වත්කම් නිදහස් කරලා තියෙනවා ඔව් නඩුවෙන් නිදහස් කරලා තියෙනවා
0: ඔව් ඉතින් මෙතන සිරිල් ගාමිණී ෆාදර් සිරිල් ගාමිණී සම්බන්ධයෙන් උත් යම් යම් අපි දකින්න අප සමාජ මාධ්‍යවල ඔහු හා සම්බන්ධ යම් යම් කතාවන් මේ ඔක්කොම ගත්තම මේ දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් මොකද්ද අලුත්ම තත්ත්වය ඔබේ මතය?
1: මගේ මතය තමයි අපි විශේෂයෙන්ම ගත්තොත් එම කතෝලික සභාවට අපේ විශේෂ ගෞරවයක් තියෙනවා. ඉතිහාසයෙන් ගම්ම කතෝලික ප්‍රජාව කියලා කියන්නේ මේ රටේ මිනිස්සුත් එක්ක එකට හිටපු ප්‍රජාව. හැබැයි වර්තමානයේ වෙනකොට මම දකිනවා මේ කතෝලික සභාව ප්‍රධාන කණ්ඩායම් තුනකට බෙදිලා එකක් තමයි සම්ප්‍රදායිකව ජේසුස් වහන්සේගේ යහපැවතුම් පිළිගන්න තතු කණ්ඩායමක් ඉන්නවා මේකස්සේ මම ඒගොල්ලන්ට තමයි අපේ කාඩිනල් කිව්වා දාන්නේ මම ඒගොල්ලන්ට ඊට අමතරව ඉන්නවා මේ රැඩිකල් කණ්ඩායම මේ රැඩිකල් කණ්ඩායම තමයි බෙදුම්වාදයත් එක්ක ඉතාමත්ම සමීපව කටයුතු කරන්නේ ඔවුන් තමයි මේ බෙදුම්වාදයේ මතය මේ මේ මේ මේ කතෝලික සභාව ඇතුළට සහ මේ දෙමළ සමාජය ඇතුළට නව වටයකින් පොප්ප කරමින් ඊට පස්සේ මේක ඉන්නවා මධ්‍යමික මේ මධ්‍යමික කණ්ඩායම කරන වැඩේ තමයි බලවත් වෙන කණ්ඩායමට සේවය කරන. ඒ නිසා ඔබලා දකින්න ඇති මීට කලින් පාස්කු ප්‍රහාරයේ වුණ ගමන් අපේ කාඩිනල්තුමා හිටපු තැන තමයි රටේ ජාතික ආරක්ෂාවට නායකයෙක් අවශ්‍යයි කියන තැන. එදා කතෝලික සභාව විශේෂයෙන්ම කාඩිනල්තුමා හිටියේ ගෝඨාභය රාජපක්ෂ එක්ක. මතකයි කාටුන් නැන්දා කාඩිනල් උන්වහන්සේගේ අරට සාටකේ දාලා කාටුන් නැ. හැබැයි මේ මේ මේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තමයි ඒකතු වීම සිද්ධ වුනේ. හැබැයි මේක ක්‍රමානුකූලව ගිහිල්ලා මොවුන් දෙදෙනා අතර නිර්මාණය වෙන විරසකයක්. මේ විරසකයේ තීරණාත්මක තැන තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීගමුව කලපු ආශ්‍රිත ප්‍රදේශයේ යුඩීයකට පවරන්න ගැසට් එකක්. අන්නේ ගැසට් එකත් එක්ක තමයි අර පළඳු වෙමින් තිබුණු ඒ දෙන්න අතර තිබිච්ච හොඳ හිත පළඳු වෙමින් තිබිච්ච එක වරම ප්‍රශ්නයක් බවට පත් වෙලා ආදී තුමා පරිසරය සම්බන්ධ ප්‍රශ්නයක් පාවිච්චි කරගෙන එළියට බහිනවා. අන්න ඒකෙන් පස්සේ තමයි ඔය මහා මොලකරු සලේ මෙන්න මේ වගේ කට්ටිය මේ වේදිකාව මතට එන්නේ. ඒක නිසා මේ යන්නේ අනිවාර්යයෙන්ම බෙදුම්වාදීන්ගේ සැලැස්මක්. ඒ බෙදුම්වාදීන්ගේ සැලැස්මේ ගොදුරක් බවට අපේ කාදිනතුමා පත් වෙලා තියෙනවා. මේකේ අර මම කියන ක්‍රිටිකල් කණ්ඩායම සහ විශේෂයෙන්ම මධ්‍යමිකයෙක් වෙච්ච සිරිල් ගාමිණී පියතුමා ඉතාමත්ම දැනුවත්ව තමයි මේ කටයුතු කරන්න කියන එක මගේ පැත්තෙන් තියෙන විශ්වාසය. ඒ වගේම තමයි මේ රටේ තියෙන ප්‍රශ්න ඒකොල්ලෝ පාවිච්චි කරගන්නවා මේ බෙදුම්වාදී උමනාව වෙනුවෙන්.
2: දැන් ඔය කතෝලික සභාව තුනකට බෙදිලයි කියලා කියනකොට මට තව බෙදිල්ලක් මතක් වෙනවා. අපේ ප්‍රියංජිත් රටේරාලම මීට කාලෙකට කලින් කිව්වා මේ පළවත්ත ඇතුළේ ලොකු බෙදීමක් තියෙනවා කියලා. දැන් පළවත්ත බෙදීම තියෙනවායි කියලා අර එළුවගේ මොකද්ද ඔයගේ කඩම් පහත් වෙනකන් පිටිපස්සෙන් ගියා වගේ විපක්ෂයේ කට්ටිය කිව්වා ලාල්කාන්ත අමාත්‍යවරයාට අමාත්‍යරා කාල්ටිල්වින් පක්ෂමාලයේ කම්තුමාර පහර දීලා වගේ ලොකු ෆැන්ටසි කතාත් සමාජ මාධ්‍ය සංසරණය වෙන්න ගත්ත මේ පළවත්තේ අර්බුදයක් ගැන කියලා. දැන් පළවත්තේ අර්බුදේ මොකද වෙලා තියෙන්නේ බලන්නකෝ. පක්ෂයක් හැටියට ඔන්න දැන් ව්‍යවස්ථා සංශෝධන කරන්න ගියත් වෙන වෙන වැඩසටහන් කරත් අපි දකින්න තරුණ වැඩසටහන් කරනවා තරුණයෝ වෙනුවෙන්. ඒ වගේම ආණ්ඩුවේ ඉදිරියේ ගමන් කරනකොටත් අර ටික ලිච්ඡ වික්‍රමයේ වගේ බොහොම සමගියෙන් පළවත්ත බොහොම මේ ශක්තිමත් ඉදිරියට යනවා. මොකද්ද දැන් පළවත්තට වෙලා
1: තියෙන්නේ? මේ බෙදීම කියන එක ගත්තොත් එම මාලිමාවේ බෙදීම තමයි මේ අපි පළවත්ත දක්වා පටු කරගෙන තියෙන්නේ. ඒතර මාලිමාවේ බෙදීම කියන එක තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම සහ මාලිමාවේ කණ්ඩායම. ඒතර ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම ගත්තොත් මේකේ බලකඳවුරු දෙකක් තියෙනවා. එකක් තමයි ටිල්වින් සිල්වා ප්‍රමුඛ බලකඳවුර. ඒක තමයි ශක්තිමත් සහ බහුල. ඊළඟට ඉන්නවා අනුර කුමාර දිසානායකගේ කණ්ඩායම. ඒක සුමුත්තරය සහ ඉතින් ඔය අතරමැද කොයි පැත්තටවත් ඇති ලාල් කාන්තලා වගේ කණ්ඩායම්. ඊට පස්සේ මාලිමාව ගත්තොත් මාලිමාවේ හරිණි අමරසූරිය අගමැතිමිය ප්‍රමුඛ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම තමයි අනුර කුමාර දිසානායක මැතිවරණ පක්ෂපාතී කණ්ඩායමක් ඉන්නවා. මෙහෙම තමයි මේ මාලිමාව කියන එක බෙදිලා තිබුණේ. හැබැයි පහුගිය කාලය ඇස්සේ අපි දකිනවා මේ කණ්ඩායම් තුනම යට කරගෙන අලුත් කණ්ඩායමක් මතුවේ. ඒ තමයි අනුර කුමාර දිසානායක මැතිතුමාගේ කණ්ඩායම. ඒකේ ඉන්නවා මාලිමාවේ කණ්ඩායම, ඒකේ ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම, ඒකේ ඉන්නවා අලුතෙන් ආපු ව්‍යාපාරිකයෝ කණ්ඩායම, ඒකේ ඉන්නවා බෝන්නගේ ආයතනයේ කණ්ඩායම, ඒ වගේම ඒකේ ඉන්නවා ඉන්දියානු, ඇමරිකානු සහ අනිත් විදේශ ආයතන සම්බන්ධ වෙලා ඉන්න, රාජ්‍යයන් සම්බන්ධ වෙලා ඉන්න කණ්ඩායම. ඉතින් මෙන්න මේ වගේ කණ්ඩායමක්. ඒ වගේම මේ කැලණි විශ්වවිද්‍යාලයේ අනුරුමා සනායක මහත්තයත් එක්ක ඉන්න කැලණි බෙජාලනික ඉන්නවා. තමුත් එකම වර්ග ස්වභාවිකක් තියෙනවා. මෙන්න මේ කණ්ඩායම තමයි දැන් මේ ආණ්ඩුව පාලනය කරනවා කියන තැනටමත් වෙලා තියෙන්නේ.
2: ඒ කියන්නේ
1: දැන් කණ්ඩායම් යට.
2: ඒ කියන්නේ පල්ලිය තුනට කැඩිලා පළවත්ත හතරට කැඩිලා මේ ජවිපේ මාලිමාව හතරට කැඩිලා එහෙමද?
1: හතරට පහට කැඩිලා. හැබැයි මේක බලවත් කණ්ඩායම් බවට පත් වෙලා තියෙනවා. අනුරුමා සනායක මහත්තයාගේ කණ්ඩායම් මම උදාහරණයක් කියන්න. ඔගලන්ට මතක ඇති හර්ෂණ සූර්යප්පරුම් මැතිතුමා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරේ නිවත් වෙලා ගියා මේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විදිහට.
2: ඔව්.
1: ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු සූත් මහගෙන හිටියා ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තුවට යන්න. හැබැයි සිද්ධ වුණේ අනුර කුමාර සානායක මැතිතුමා කෙලින්ම මාලිමාවේ ලේකම්වරයාට නමක් යවුවා. අනුර කරුණාතිලක මැතිතුමාගේ නම යවලා වාම පාර්ලිමේන්තුවට ගෙන්න ගත්තා. අද අනුර සානායක මැතිතුමාගේ කෝකටත් අයිලේ බවට පත් වෙලා තියෙන්නේ ඒ ආපු අනුර කරුණාතිලක මැතිතුමා. ඉතින් ඒවා ඉස්සරහා ජනතා විමුක්ති පෙරමුණට කෑ ගහන්න පුළුවන් හැකියාවක් නැහැ. දැන් කොහොමද ජනතා විමුක්ති පෙරමුණට කෑ ගහන්න හැකියාවක් නැහැ? මොකද හේතුව තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ සහෝදරවරු ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරයට වග කියන්න ලෑස්ති නැහැ. ඒකට හේතුව තමයි ප්‍රශ්න කරනවා ලාල්කාන්ත සහෝදරයා මීට මාස ගානකට උඩදී කිව්වා මට ගෙදරින් කියනවා ගෙදර ජීවත් වෙන්න විදිහක් නැහැ, ඔයත් රස්සාවක් හොයාගන්න. එහෙම කියන තැනට තමන්ගේ බිරිඳ පත් වෙලා ඉන්නවා ලාල්කාන්ත දැන් දෙවන්ත මාලිගාවක් හදලා. ඉතින් මේක ජවිපියස්සේ ප්‍රශ්න කෙරෙමු. එතකොට ඒගොල්ලෝ කියන මේ ජවිපි කාර්යත් එක්කලා වැඩ කරන්නේ. ඒක නිසා ඒගොල්ලෝ දැන් අර එළිය හම්බුච්ච කණ්ඩායම් එක වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ඒක නිසා ලාල්කාන්තට විතරක් නෙවෙයි අනුර කුමාර දිසානායක මැතිතුමාට ජ ජනතා විමුක්ති පෙරමුණ කියන එක යම් ප්‍රමාණයකට ඇලර්ජික් වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ ඔවුන් ජනතා විමුක්ති උන ප්‍රතික්ෂේප කරනවා කියලා. ඔවුන් හදන්නේ තමන්ගේ බලය ජනතා විමුක්ති පෙරමුණ මත ස්ථාපිත කරලා.
0: හොඳයි. දැන් එතකොට ඒ වගේම මේ අධිකරණය හා සම්බන්ධ වුණු මේ පහුගිය දවස්වල ඇති වුණු සංශෝධනය ගැනත් අපි කතා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මෙයාලට පාර්ලිමේන්තුවේ
2: බහුතරය
0: නිසා විශාල බහුතරයක් අපි මොනව කතා කරත් ඉතින් අපිට කෙඳිරි ගන්න බෑ. ආණ්ඩුවට බහුතරය තියෙනවා නේ. ඒ අර්ථයෙන් ගත්තා විශේෂ බහුතරයක් තියෙනවා. නමුත් වැඩේ තියෙන්නේ දැන් මෙයාල මේ අපි
3: keeping you up to date with the latest news and current affairs from around the world. Stand by for the next program, broadcasting in Mandarin.
4: 欢迎收听 FM98.5 新南威尔士州多元文化广播电台 Radio 2000华语节目。
5: 大家好，我是来自多元文化广播电台的主播周周，接下来就请跟随我的镜头来到今天的会场。
6: 随着人工智能快速发展， AI 已经成为全球最受关注的话题之一。那么普通投资者应该如何看待 AI 产业的发展机遇？今天由纳斯达克上市公司老虎证券与澳大利亚西南威尔士州多元文化广播电台 Radio 2000联合举办的 AI 时代的产业机遇分享会在悉尼四季酒店举行，吸引了众多华人投资者来到现场，共同探讨 AI 产业的发展趋势以及未来机遇。此次分享会邀请了行业嘉宾 Jordan 进行现场分享，从 AI 产业链的整体结构出发，带领参与者了解人工智能产业上下游的发展情况，并进一步分析其中可能存在的机遇与风险。
7: 您好 ，Cruz， 请您首先介绍一下这个分享会的主要内容是什么呢？
8: 今年我们这个 AI 投资分享会啊，是主要通过对 AI 这个行业的解析，然后给在一些投资的逻辑框架下给大家带来一些对于 AI 投资机遇的把控，也帮助大家去识别一些潜在的投资风险，从而能更全面的视角来看待未来投资的趋势。
7: 那么今天这场活动您主要是希望向大家传递哪些内容呢？
8: 首先是这样的 ，AI 呢，现在正在以非常前所未有的快速，的速度啊，改变了我们的生活，融入我们的生活。那投资呢，或资本市场呢，它其实就是对于我们生活的一个反应。所以 AI 快速融入生活，它一定会对于我们的投资判断、资本市场带来一定的影响。那我们希望借由今天的这个活动，来给大家做一些知识的普及，然后从而提高大家判断这个投资的认知。
6: 活动现场来自不同领域的参与者围绕 AI 产业发展、投资机会等话题展开交流。对于不少普通投资者来说，如何在快速发展的 AI 浪潮中建立更加全面的认知，也成为现场关注的重点。
7: 欢迎今天参加我们这个分享会，然后我想问您一下，您今天来参加这个分享会的原因是什么呢？
9: 其实啊，我平时就对 AI 和科技比较感兴趣，那我今天觉得在四季酒店莹莹邀请了我，我觉得我一定要来。
7: 还想请问姐姐您一下，您觉得今天的分享会您收获了一些什么东西？
9: 今天老师关于 AI 的这个产业链的问题讲得特别的好，给我的印象特别的深刻，让我对 AI 有了进一步的了解。
7: 您觉得今天的分享会您印象最深刻的是什么呢？
9: 今天印象最深刻的是关于这个 AI 的产业链的问题，老师讲解的特别好，我的印象特别深刻，让我对 AI 有了进一步的了解。
7: 那么姐姐，您参加完今天的分享会之后，您学习到了一些什么呢？
9: 我觉得今天是学习到了很多的东西，就是对 AI 这个产业有了更系统的了解。你不能只关注热点，你要是关注它整个发展的逻辑的方向啊，所以呢，学习还是非常有用处的。
10: 澳大利亚证券和投资委员会 ASIC 发出警示，利用 AI 深度伪造技术制作政客、名人视频的网络投资诈骗正大幅泛滥。诈骗分子把 Anthony Albanese 的影像配上伪造音频，宣传号称首月稳赚50,000澳元的虚假投资项目。除冒充公众人物，骗子还配套伪造网站、虚假评价和假新闻，整套包装骗取受害者信任。2026财年， 监管机构一共下架超过190,000起网络诈骗，包含虚假网站、社交广告以及虚假加密货币投资，数量是上一财年的近3倍。 Gina Reinhart、Dick Smith 等多位知名人士都被骗子冒用身份实施行骗，二人此前也曾公开批评 Meta 旗下平台诈骗广告泛滥的问题。 AISEC 主席 Sarah Court 提醒，2026年仅靠简单网上搜索已经不足以辨别投资项目真伪，很多所谓投资机会完全不存在，受害者的钱款会直接流向境外犯罪分子，几乎无法追回。官方反诈骗服务 Scamwatch 给出3步建议：转账或提交个人信息前先停下，通过自己查找的官方联系方式核实对方身份，遇到骗局及时向银行、网络安全机构以及 Scamwatch 举报。监管同时呼吁民众务必核验澳大利亚金融服务牌照，拒绝无资质的投资渠道。